0: තුසායි සියලා තුසායික් සමිට මාකෑන් තනම්මෙ මානලිතාන්න උනි කාටලිගු ආන්ඩ්‍රේට අවටුක් තම්න ඉගලුරි ගාතුමියෝටෝ යොක් වීගවානින් උනි කාටලි වෙලා තුසා ලබෝම්
1: එත කටගේ බල සුගල්ල යන්නගෙතුලු සුනාපරක උකයවන් එට කන්නනේ අකුවක්යුගේත් තකන්නනේ දාගුණ සුරි තක්කුවම පිලිහිත් තැකම පිලිකුරු තැන්න නවයක්මටයෝ තැප්චිම අතාතා තැන් අකුවක්චු තකන්නනේ උකීයුගෙන කනුන හක්තුවෙනේ තකටි කිසි මදලුවනුනි දාන අක්කුවක්ද නක්මනි කටිම යාහතුනුකවා උපරණක්ෂාති ලූසූකයාහු නක්කසි මං ස්සාමපල අංගුතරන ආරාලුයි තමක්කවා තක්බනෙ උවප්තින්නෙ තුක කොක්තුවක් දුක්කප්තකයි තීතොනාක්තුනරි දොකෙත්තු තාක් අකුවක් ජුගේත් අමේමයක් ජුගුතාන අඟවි ලක්තවුරුග තිතොගුණාන් උගඩු අතාරච්චා අඩුටක් ආවනෙ අවුනක් සක්ලන්න හිති දොකෙත්තුම තමාන ෆෙත කත්තාම ඉපිරාවටන්වච්චාවම්මරමෙනක් වාක්ලු